ඉති මෝඩසිති මෝඩසිති නාඩහිති මේ අහපල්ලා ලක්ෂණ පයිලා අල්ලගනිල්ලා මගේ කියපල්ලා මේ අහපල්ලා ලම්ය ලක්ෂණ පයිලා ලම්ය අල්ලගනිල්ලා.

එදා කුංකුණාවේ හාමුදුරුවන් සිරගතව ඉඳිද්දී ලියූ කවියක්. අනේ කූඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ, අපට නැත ඉන්නේ, ඒ නිසාවෙනි අප තැවෙන්නේ. රජෙක් ලැබුණෝතින් කැවුම් කිරිබත් කඤ්ඤම් පෙරහැර කරඤ්ඤම් සාදුකාරෙන් ගිගුම්.

0: අහෝ මිනිසුනි, වියරුව හඹා එන ඝාතකයා කවුරුන් දැයි හැඳින්නාද ඔබ? මා කියන්න අසන්න. සිතුවිල්ලේ බලය ක්ෂය වී ගියේ යම් තැනකද, යම් විටෙකද ඉඩලද ඒ ඇසිල්ලේ බුරබුරා නැගෙන බලය පිළිබඳ ම්ලේච්ඡ සිතුවිල්ලයියේ. ඉදින් මම මරණය රජ කරන දේශයට ජීවිතය නාදයේ කැටි කොටගෙන ආමි. ඕ කීය.
1: Listen to what I say, O people. The killer who pursues you in madness, did you see his face? It is a face disfigured by a brutal search for power in a world where the power of ideas is dying. And so, to a land ruled by death, I bring you life, as it is concentrated in my music, he said.

සිප් සතර හදාරන්නට අවැසි නුවන ලබා දෙන්නේ ඝන දෙවිඳුන්යයි ඔහු අධනු. එබැවින් ඔබ කුමන විශේෂේත්‍රයක ප්‍රවීණයෙකු වීමට අදිටන් කරගත්තත් ඊට අවැසි නුවන, බුද්ධිය, ධාරණේ හෙවත් ස්මරණය මේ ඇසියල් ශක්තියින් අවදි කරනුවස් භක්ති පූර්ව සරින් ගැයෙන මෙම ඝන දෙවි වන්දනා හෙවත් ගණේශ ස්තෝත්‍ර.

නුවණට අධිපති ඝන දෙවිඳුන්ගේ ආශිර්වාදය ලබාගත් අප නුවණ වැඩෙනුවස් හදාරන්නට ඕමනා ශිල්ප ශාස්ත්‍ර රාශියක් තිබෙනවා. බොහෝ අය විශ්වාස කරන්නේ මේ ශිල්ප ශාස්ත්‍ර අතර සංගීතයට පමණක් අධිපති වන්නේ සරස්වති දේවිය යනුවෙන්. ඒ එසේ නොව සකල ශිල්ප ශාස්ත්‍රයන්ටම අධිපති වන්නේ සරස්වති දේවියයි ಭಾರತೀಯ ಹಿಂದೂ ಭಕ್ತಿಗೆಯಿಂದ අපට උගන්වනවා. එබැවින් ಸಂಗೀತ ಅಸಪೂಕ ಪಮನක් නොව ಸಿಪ್ ಸතර ಹದನ ಬೆದನ ಸೇಮ ತನಕම ಈ ಆಶೀರ್ವಾದය ಲಭಾಗನಿಮ ಮಹತ್ಸೇ ವಟಿನೋ.

ශික්ෂාකාමී ශිල්පධාරියෙකු වන්නට ඔබ කුමන විෂයක් වුවද ඉගෙනීම අරමුණු මොහොතේ මේ සරස්වති ස්තෝත්‍රය ගයන්නේ නම් යහපත් ප්‍රතිඵල අත්කර ගන්න නියතයි. සංසුන්ව භාවනානුයෝගී ඉරියව්වෙන් බිම වාඩි වී හෝ සිරුර කෙලින් තබා වාඩි වී ශ්‍රුතිය ස්වරය ගැන සුවිශේෂ අවධානයෙන් යුතුව සිතින් ගයන්න, මුවින් ගයන්න, දෙනෙත් පියා ශ්‍රවණය කරන්න මේ සරස්වති

පැන්නා මානිකම් මගල් ගැහුණා. සැරවීමට රැව්වනු මුත් එක්ක යන්න හිතුණා. මට වඩා ගන්න හිතුණා. මට මඟොබින රූපේ මට පැන්නා මම රැව්වා. මාගේ තරමට උස හොඳ

ඔබ මට විවර කළෙහිය. දැන් මගේ අතීතය ඔබය, මගේ වර්තමානය ඔබය, මගේ උත්තරීතර අනාගතයද ඔබය.

දියුණු වෙන්නේ කියලා. බය වෙන්න එපා. ගන්න ගතපන හන්නේ පෙස්ම දාන්න ඔය හේතන්න. දාන්න ගන්න දාන්න. ගන්න දාන්න. ගන්න දාන්න. අර ගන්න හොඳ ලොකු මැක්කේ. බූත් එකේ තියෙන එක

කෙනෙක් ඇදෙනවා කාවියතු මහ පඬුවන් කවියන් අතරේ ගායකයා තොරණ බන් ජීවන මිහිරේ කාවියතු මහ පඬුවන් කවියන් අතරේ ගායකයා තොරණ බන් ජීවන

ඇත දැකේ කන්ද නැතුව බඩට කටට වතුර නැතුව ඉනවට රෙදි කඩක් නැතුව අතන මෙතන හන්දි ගාන කඩේ පිලේ අගුවේ පාරේ ඇවිද ඇවිද ගිය ගිය තන දෙනුම් අහපු කුටි තකාපු කාලේ දෙම් මතක නැත් අනේ කොලේ මක්කරන්ද උඩ පැන්නත් ඔය

බොලে මටන පෙන නොකර විකාරේ දූ පලක බොලে මටන පෙන නොකර විකාරේ දිය හොඳට තරුණතා නිදඳතු ආජි කෙල්ලතා ඉන්නටිකිනි කිකිලිවා නිරසට රතේ ජම්බුවා ආයි අප්ප.